0: lavni mis lavdi nangzab chigi mi pomu chigi mi yed yed mesen tanya mangu chang su sha thu ge are ine da mis ar khas gor se bhatu se be ina mi chen shi shi ni ha ge bare lobe lending ge khona rang ge ene gi gi number she ba ti ene khang sa chen shi de sin lobe le de sung ya de sa de me de san lobe lending ge ngarang zol ya khang pe ge na ya de ten ding ne ko ye ba shi na de te sam shi tanya do ye de sung ge are sa dinde yimba indusane ene suso shidan nange da chue kandan jeje ge samade tanye do ranse shege mishinge digi si indusane ranse naol dedi lo yimba de ranse naol dedi chue yimba de chue sheba sungu ya lobe lengden ge ranse shege sheba indusane tanye do ranse di shege sheba indusane ene ranse naol dedi mo chue sheba sungu ya dinde yindu chejen suso duji ge sema tunando da yungyo ma dini baralia oda digi tane ani kyabaji tane mudwa dinde yimba yindu zane da zo zo de dagarisha tanya do ranze sheji shigen ji da mishin ji ni cha sa da tanya do ranze sheji mishin ge digi ani sanje jang ge ma ji ga so re zao shiro gon de ma jian yindu zane zo taiwan guan de ma song sha ba ji zao shiro ran ge taiwan zo song ge are 다시 땡지 시브람에 송아 가다 타와 땡자 송되겠지 순진 것들랑 송되겠지 사제장 좀 고바다 가라는 시신에 막 송되겠지 자다 랭댕기 에디 더버시로 되면 그돌라 다시 땡지도 막 자네 송되버지 뭐고 좀 되기도 와 자 땡지에 다 타네 에는 타네 찌리야다 처신에 그게 땡지 땡지 돼 에니 가서 그게 랑사 나와도 되디 머추에 시에베 추순 세메 두베 ene tenzi tiri sungni tala rangyu tam rangwaan wa tenzi saji ata tsusun rangwaan tu chube ene kashukuri ta tenzi tiri sungde haji midi zane tenzi shegen tela na nangsegi ene rangyu ki tenzi shegi shengi umo rangyu ba saji ene tanya toya rangzi shegi mingshi ba chai ene zo dami chubi midi zane sunji ki kone zo ma chubi midi tela tenju wa saji shi chende tawa siksegi ma lengdengi ta sanje jangyi ki parali ya 파소 파라슈님도 산제장의 랭댕이 그게 파마나셔 디 마도 심주셔네 마 14호셔네 마 쓰여나 아니 러블 랭댕이 타이도 다시 제일 지겨워셔 아니 산제장의 산제장의 타이도 다시 제일 미시겠지 진짜 반대 나와라다 타이도 다시 제일 미시버디 루루 공부 터도되다 디레 센에는 샌드셔는 비요 제가 다 러블 랭댕이 아마 기루 아니 러블 가데 가래 그래서 산지 이시르베 신다 드즈네 마체니 아니야 이시니부 레다 이시니부 체니 에노 드네 마체니야 랭댕기 젠랑기 우마바 타녀도 란서 셰이 싱에기 데젠르 리식 에노 타녀도 란서 셰이 미싱에기 다 데젠 에노 산지 이다 에노 나와 차과 에노 시호라 다 즈제 바 규 규르 직체네 다 우마 타라니 사도 총이 그래
1: so among the Madhyamaka masters, the founding master of Madhyamaka school is of course Nagarjuna, and Nagarjuna had many disciples, prominent disciples, students such as Aryadeva, Puttapalita, Ashvaghosh, Bhavaviveka, Chandrakirti, Mathankiva, and Nagabodhi, Shakyamitra, and so on. And amongst these, those who wrote, those whose reading of Nagarjuna's fundamentals of the middle way, which became highly influential, were such as Puttapalita, Bhavaviveka, and Chandrakirti. Puttapalita wrote a highly authoritative commentary on the Nagarjuna's fundamentals of the middle way, and his commentary carried the same name of the author. It was called Puttapalita. And later, Bhavaviveka wrote another commentary of Nagarjuna's fundamentals of the middle way called the Lamp of Wisdom, in which he then critically examined some aspects of Puttapalita's reading of Nagarjuna and criticized them, which were then defended. Sorry, Puttapalita. Puttapalita's commentary was criticized by Bhavaviveka, and later, in defense of Puttapalita's reading, Chandrakirti wrote an influential commentary called Prasanapada, the